එච්ච හීග තෙරෙන් ගෙන එච්චහි තිමම් මෙෙන් නකන් නොවිස් නැතෙ. අධි හැමකශවරුම් තිමම් මෙෙන් දෙකෙනී කලේගෆානී තිමම් මෙෙන්ගේ තෙරේගාවා නිකමච්චෙ කමශ. අධි කලේගෆානුගේ ගෑතිමාගේ මීස්කොළු නුවානම තිමම් මෙෙන් හමකශවරුම් වෙස් කලේගෆානු රජම් කොළයිමුහෙ. අධි කලේගෆානකි තිමම් මෙෙන්ගේ මච්චන් හුන්නෙවි අයිස්ස තෙරිය කීමුවෙන් නූනේ.

අදිතිමන් රස්කලාන්ගේ එවරෙන් නකං අනියායෙන් නොකුරවම එහෙනෙකමකු එවරෙන්ගේ අමිල්ල නස්සු තක එවරෙන් අනියාවෙරි වූේ ෆහෙ කලේගේ ෆානුගේ වෙරි රස්කලාන්ගේ අමුරුෆුළ ඇහිඳු අල්له ෆියවා එවරෙන් අලුකංකොම් උළුණු එවරෙන්ගේ ඉලාහුන්ත එවවෙස් කමෙන් එවරෙන්න්නක ෆුද්දෙන්නුදේ එ ඉලාහුන් එවරෙන්න්න ගෙල්ලුන් දිනුම් මෙැනවී ඉතුරෙන්න්නු කුරේ.

ඒවරෙන් එ නරකෑගා අබද දෙමි තිබෙනවි ගොතුගේ කලේගෙ ෆානුගේ වෙරි රස් කලාන්ගේ ඉරාද කුරෙව්වි මුද්දත ෆියවා උඩුතකායි බින් දෙමි ඔයිංහා හිඳෙක්ගේ හමකශවරුන් කලේගෙ ෆානුන්ගේ වෙරි රස් කලාන්ගේ එකලාන්ගේ ඉරාද කුරව්වා කමෙක් කුරව්වා රස් කලාන්ගේ.

ංකොරා ෆරාත්තකා බෙහේගුතුන් ශක්කු කමෙක්ගා කලේගෙ ෆානු නොහුන්නවාශ. කුරින්වෙස් එවරෙන්ගෙ කාබෆයින් අලුකංකුරා ෆදයකු මෙනුවි එවරෙන් අලුකමෙන් නුකුරෙති. අධි හැමකශවරුන් උනිවුමෙන් නැති එවරෙන්ගෙ අජාබුගෙ බෑ එවරෙන්න්නත් හිමන් රස්කලාන්ගේ හමය දෙවා හොශීමේ.

0: අහාශය බුණානම් රැයිතුම් කුරම්බේනුම්වා ස්වාදුත
1: සියාසී ෆරෑත්තකා ගුළුම් බදහිකුරුම
0: අහාශය බුණානම් සියාසී මෑදානුගා හරකඇතිරිවා ෆරාත්තෝගේ සියාසී දතුරු අහාශය බුණානම්
2: හුකුරුදු මෙන්දරපහ දේජහැර රිපීට් හෝම දුහගරේ නො එජහැර අද අංගාර දුහගරේ මෙන්දම එක ජහැර
1: එං හස තරිස්තේක සාලිස් නොවයි කිලෝ හට්ස් මීඩියම් වේ අද අටිහ නොයෙන් මෙගහට්ස් FM බෙන්ඩ්
0: අහාශය බුණානම්
1: ಹಕುರು ಬಲೆ ರಕ್ಕಾ ತೆರವೆ ಹುರುಮಶಾ ಬಲೆ ಕಂಟ್ರೋಲ್ ಕುರುಮ ಕಸರತ್ ಕುರುಂ ಕೊಮ್ಮೆ ಹೆಂ ಬೇನು ಹಶಗಂಡ ವರ ಬಲೆ ಕಂದಿ ಬೇ ಕೊಮ್ಮೆ ಹರಕಾತೆ ಬೆಲೇನಿ ಕುರೆವೆ ಕಸರತ್ ಎಕ್ಕಮುಗ
3: ಗಡಿ ಹೆಂದನು ಹೈಜೆ

0: මෙහරගනේ හැඳුන හකට ෆස් මිනිට් මේ දිවේ රාජ්‍යගාඩ
1: IKEA presents
2: බාජ්ජුවර් හැනයි

0: ಹಸನ್ ಇಬ್ರಾಹಿಮ್ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಮ್
1: ಮಾಲ್ಯತಳು
2: ರಾಜ್ಯ
1: ಆಹಾರವೆಂದೇ ಕಾಣುಮತಿ ಗುಳಿಯ ವಾಣಿಚ್ಚಕ್ಕೆ ಮೀ ತೆಂಗನುಗೆ ಫಿನಿಕಂ ವಸ್ ಕೊಮ್ಮಸ್ ಪದೇಕ
2: ಹುಣ್ಣಾನೆ
1: ಹೆಣ್ಣಮ ಅಳುಗಣ ಗಬೂಲುಕೊ ರಮೀ ಲೋಣುಕೊಂಡು ಸೆಕ್ಕಲ ಊಣುವ ಪೆಯ್ನ ಮತಿ ಊಣುವಗೆ ಕಲ ಗೇ ಸರ ಅನೆದೆತ್ತ ಮೀ ಎಗ್ಗಮ ಮಿವೆಹೆ ಫೆಂಬಸ್ ಏಯ್ ಅಡಿಯ ಬೂರಂ ಬೋಡ ಮಚ್ಚಕಂ ಮಿವನಿ ಗೇಸ್ ಕೊತು ಗಾರ
2: ಅರಾಗನ್ ದಾನಿ ದೋ
1: ಆಹಾ
2: ಹಸ ಮೀ ಮೀ ಕ್ವಾ ವಿಸ್ತಾರ ದೋಸ್ತುಗಸ್ ಮೂದಂಗರ ಉಣ್ಣಾನ ದೋ ಹಮ
1: ಮಿಖಮ್ ಹಮ ರಮೀಸ್ ವಿಲಾಮಚ್ಚ ವಿಲಾಲ್ಯ ಸವಗುಣ ಬೈದೋಸ್ತೋ ಕಮ್ಮಸ್ ಬಡು ಕಂಬಡು ಸೇವ ತಿಬೆಂಗ್ ಏಯ್ ಎಕ್ಕಲ ವಾರ ಮಿಸಾಲಕ ಡೈವಿನ ದಾಗಟೀಗ ವಿಲಾಗಂಡ ಲವ್ವಾಲ ಗದವೆಜ್ಜಾದೆನ್ ಇತಂ ಅರನಿ ಅನೇ ಇರೀಮ ಪೆನ್ನಾನೆ ಬಾಬಾಯ ಎಹಾ ಗದವಿ ಮದೆ ಅವಮನಕ ದುವ್ವಾಲನ್ನು ಕರೆ ಮಿಂಬರು ಗವಸ್ ಎಬ ಡೈವಿನ ದಾಂಜೆ ಹಮ ಮಸ್ಟೆಂ ಏಯ್ ರಮೀಸ್
2: ದೆ ಅಣ ಮೋದೆ ರುಣಿಮ ದೆಂಗ ಬೆ ವರ ಮೆ ಅವಿದೆ ದೋಕ ತೋರನ್ ತಂಕೊಳ ಅಣಕತಿ ವಾಣೆ ಕಣ ಹೆನ ಮೆ ಮೋದೆ ರುಮ ಬೆ ಓವೆ ದೆತ್ತ
1: ಆ ಮೀಮಾ ಮೀ ವಿಭಾರ ಸೀಸಂ ಮಿ ಫೆರುನು ಬಹುಂ ಜುಲೈ ಮಹ ಮಿ ಸ್ಟಾರ್ಟ್ ಓವಿ ಫೆರುನು ಬಹುಂ ಎಮ್ಮೆ ದುವಹಕು ಎಮ್ಮೆ ವಗುತೆಗ್ಗ ಕೆನ್ಸಲ್ ಕುರಿ ಏಯಿ ಹಮ
2: ಒಬೆ ನೋವೆ
1: ವೇಗಿನ್ ಹಮರಂ
2: ಎದೆಂ ಕಂಡು ಗದೈ ಮಾ ಬಡದ್ದ
1: ಗದವೆಗಿನ್ ಗೊಸ್ ಆ ಮಿಹಾರು ದುವ್ವನ್ನು ಕರೇ ಕಮ ವನ್ಯಾಮ ಕುನ್ನೆದ್ದೆಂ ಎಸ್ ನಿಕುಮೆಗಿನ್ ಗೊಸ್ ಬಯಕು ಕಾಂಡು ವೀಮಕ ಕಮ ಕುಳು ದಾನ
2: ಆ ಎಂಬಾಡ
1: ಎಂ ಪುರತಾ ಫಸ್ಟ್ ಎಮಿಹುಂಗೆ
2: ರಕ್ಕಾತಿರ ಕಂದ
1: ನಿ ಇನ್ನ ಅನೆದೆತ್ತ
2: ಮೇ ಏಕ ಮಿಯದು ಡೈವಿಂಗ್ ಅಣ್ಣನದು
1: ಮಿಯದು ರಮೇಸು ಮಿಹಾರು ದಾನ್ ರೆಡಿ ಏ ವನಿ ಎಡ್ ಡೈವಿಂಗ್ ಕೊಫದೆನ್ ದಾನಿ ಮಾಲೇ
2: ಮೇಂತ
1: ಮಾದಮ ಗೆಸ್ಟ್ ಪುರಾದೋಸ್
2: ಎಮ್ಮೆ ಮೇದಗೆ ಎಮ್ಮೆ ಡೈಮಂಡ್ ಕಪ್ಪ ಹೋದ ಮಾಲೆ ಅದು ಮೇದ ತರ ಜಾ ಬಾಹು ನಾಳೆ
1: ಬಂದಲು
0: ಹಸನ್ ಕೇತೋ ವಿದಾಳ್ವಾಣಿ
1: ಮೌಲೂವಂ ಅಳುಗಣು ಬುನಾನಿ ಗೇತೋ ಪತುಗೋಯ್ ಗೊತಂ ಅಳುಗಣು ಮೆನ್ನತ್ತಿ ಉಲೆಟುತ್ತ ದಿನೀಮ ಕುಲಿ ದಕ್ಕಾನ್ ಇದಕ್ಕೆ ನಮಿ ಅಳುಗಣು ಮೆ ಮಿಹಾರ್ ಮಾಲೆಗೆ ಮ್ಯೋಂ ಹಾಸಮ ಬಿದನಿ ಬೋಡೆ ಕುಲಿಗ ಮ್ಯೋಂ ಉಳೆನಿ ಸರ್ತೆಂ ಹಮೆನ್ನುವೆ ಎನ್ನಮ ಅಳುಗಣು ಮೆ ಮಾಲೆಗ ನವರಸ್ತೆಕ ಅಡ್ಡಿಹವನ ಹರು ಆ ಗೊತ್ತ ಮಿತಾಗ ಮಿ ದೇವಂ ಮಿ ದನಿ ಎಗೊ ಮಿ ಗೊತ್ತಂ ಅಳುಗಣು ಮೆ ಕುರಿ ದಿರಾತಾಂ ಪೆನುನಿ ರಮೀಸು ಮಾಲೆಗ ಹಮ ರಮೀಸು ಮಾಲಿವಿ ಮೆ ನೋ ಗೇತ ಚಿಂಗೀನು ಕುರಬ ಮಾಲೆಗ ಹಮ ಗೆದೊರು ಹುರಿ ಮೀ ಹುನ್ನ ಮಿ ಕೊಮ್ಮೆ ಸೋಷಲ್ ಹೌಸಿಂಗ್ ಪ್ರೊಜೆಕ್ಟ್ ಗವ ನುವದಿಹ ಪರ್ಸೆಂಟ್ ದೀಪ ಹುರಿ ಮಾಲೆಗ ಫನರ ಬುರಿಯ ದಿಹ ಬುರಿಯ ಇಮಾರ ಕೊಪ್ಪ ಕೊಮ್ಮೆ ಕುಜ್ಜಕ ಫ್ಲೋಯ ಎಫ್ಲೋ ನಿಮಿಸತಿ ಮೀ ಹುನ್ನ ದೆಮ್ ಮಿ ವಾಗೊತ ಕೀ ಎಬೇ ಪುಳು ಎತಂತ ಅಳುಗನು ಮೆನ್ನ ಹಮ ಫೆನಿ ಹಗೀಗ ಮಿ ಹಾಮ ಕುರ ನಿಂಗೇ ತೋ ಮಿಕಂ ಹಮ ಯೋಲಿಯ ಕಮ್ಮಿಯ ಕುಪುನಿ ವಾಗೆನ್ನು ಮಿ ಕ್ಯಾದೆನಿ ಎಬೇ ಪುಳು ಹಮ ಎಕ್ಕಲ ತಂತ ಸರು ತು ಹಮ ಬೇಕೆ ಬಿಮಕುನ್ ಮುಗಿದೆ ಎವ ಬಿಮಿಸಾಲ ಕಪುನಂಗ ಬಿಂಕೊಳು ಕಪಾದಾಪಿಯ ಬಿಮು ಮೀಹಕ ಸತೇಕ ವರಕಂ ಕಪುತ್ರ ನುಲಿಬಿದಾನ ಹೆಂಬೆಜ್ಜೆ ಕಮ್ಮವನ್ಯ ಸರುತು ಎಬ ಹಮವೇ ಇಂತಿಹಾಯ ಹೇ ಮತಿಂಗ್ ಮೀಹಕ ಬೋಡು ಗೋಚ್ಚ ವರುಗ ಎಪಾರ್ಟ್ಮೆಂಟ್ ದೇಪಾರ್ಟ್ಮೆಂಟ್ ನಿಗುಕ್ಟ ಎನುವೆ ಎಮೀಹುಂಗ ದಿರಿ ಉಳುಮ ಬೋಹಿಯ ವಹಿ ಕಮಕ ಎಹಂ ವೀಮ ಉಳುಮಾಲೆ ಮೇಳ ಹುರಿಯ ಸೋಸಲ್ ಹೌಸಿಂಗ್ ಯೂನಿಟ್ ತಕುಂಬ ಸರುತು ಮಿ ಹಮವನಿ ಹುರಿ ಹಮ ಗೊತ್ತುಗ ಕಹಲ ಮೀ ಹುನ್ನ ವೀಮ ಎಮಿಹುಂ ಮಿಹದಾಚ್ಚೆ ಕಂತ ಬಡು ಅಗು ಆಹಾರ ಮೆನ್ನ ಕುಯ್ಯ ದೀಹ ಎಮಿಹುಂ ಗೊಸ್ಬಿತಿ ಬನಿ ರಾಜ್ಯ ಬೇರುಗ ದಂಗೆ ಆಹಾರ ಮೆನ್ ಮಿಜಿಹೆನ್ ಎಮಿಹುಂ ಅಕೌಂಟ್ ಗೆ ಕಲ ಆರಿ ಜಮಾ ಕುರ ಕುರೀಮ ಎಮಿಹುಂ ಕೊಮ್ ಮೆಹನ್ನು ಜೆ ಎಮಿಹುಂ ಅಲಾವಸ್ ನು ಅತಿ ಕುಲಿದಕ್ಕು ಮಾ ಬಹೆ ಗೊತ ಕುನ್ನೆ ದೆಂ ಎ ತನೆಗ ಉಳೆ ಬಯ ಕ ನು ದಕ್ಕೆ ನ ದಕ್ತ ಕುಯ್ಯ ಎಮಿಹುಂ ಮಿ ಉಳೆ ದಿ ದೆಂಟು ಕೊ ರೆಂಟು ಕೊಗ್ಗ ಮಿ ಉಳೆ ಮಿ ಹಗಿ ಗೆ ಗೆ ತೋ ಎ ತಂತಾಗ ಸುಳೆ ಆಹಾರ ಮೆನ್ ಕಾಲ ಆಮ್ මාලයක සමානපරිකෙන් කුඩි දැක්කන් උලේ මීහුන්න ලිපිපුර ප්‍රොජෙක්ට් එකක් කොමිහාරස් කුඩි දැක්කන් මීහුන් උලේ එහෙන්නම රමීස් වහර්මෙන් ලෝමතිග දෙත්තු මීහුන් හුළුමාලේ තරගීවෙකෙන් මී අයිටි චයිනා ප්‍රොජෙක්ට් එකක් ගොස් හදීගත බුණඤා එතම්ම ලිබුණු මීහුන් තරෙන් එතන්තාවස දිරි උලේනි එතාග හක්කුවරින් මදුබයි යා ප්‍රොජෙක්ට් එක පසම ඒගොතන් නියුන් උලේනි හැම එතබ් බයෙන් එතන් හාස් රජිතුන්න් යෝති අතළු තරේ පිජුරකොපති මීහුන් හම එතන්තයෝ උලෙනි හම විනස් විනරස් කවස මිහෙන් කොච් කියානේ කන්නේ මිකන් හල්ලුවා නැති එමෙ ගොත මීග හග්ගවෙරින්න දීගෙන් මී ඒ රුපියා නොදක්කා කම වඤ්ඤා නාර කොන්නේ කමෙක්ස් රමීස් ඔවේ දෙත උසූලු තක කඳෙලිව ගානුන කඳෙලිව මිසාලක එහෙන් හුරිහා එන්න බොරුවකු දීගෙන් අදි නුවිතා ප්‍රයිවට් තන්තන් නගාගෙන් විහිහාහුම් පන්සවිසාහුම් කුදිදීගෙන් අතලුග රතුග කංක නැතිගෙන් ආස් තිබි රෙෆියුජී මෙයොත් තෙලි නගනි මාලේග එක්කල මීහුන්නන් එතන්තන හග්ගෙබ්බස් නුවේ දෙන් මි කුලිනු දෙක්කුමුග අදි ඔවේ ඉගේත බාරුවරි අත්තක තිබේ මීහුන්ව සම කුලිනු දක්ක තිබේ නැමිහුන්ග බෙක්කුග ඉගේත ඒ මීහුන් කුලිනු දක්කනිය මිහුන එගේ මී තන්තන නුවස් නෙගේනක පුරවෙනක මෙබ නොන්නනක මීග වරක්ගෙන තන්තත්තක එකුලවිගෙන් දේ එහෙන් ගොස්ස දෙන් දෙම කුජ්ජකු බුණිහෙම් බයිබ්බෑපුුණු තිබදාන ඉගේත හාලක් තන්දේ ගොතකොස් මහකුණු දෙක එහෙන්නමස් සෝසල් හවස යුනිිත තිහිරිපෙන්න්නනි අපෝරා හිතාපුග අහරමන්නේ විහි අසාර හාහුම කුලිදක්කමුන් අන්න මීහුන්නා එමීහුන්නා උඩා විමාහාවස් තපාතුවාන එක්තන්තන් නගෑන් එවුලේ මීහුන්න එතන්තන්නක කුලි ගීගතු බුණඥා දෙක්කේනකමුග යගින්කන් ඔන්නකම බඥා අලුගඩු ගබූලු පුරණී පුරතම ජෙහේනි ඒ හවසි හස්කීමක කුරිමතිලාම් ඒයි බියකීෙන් අහරමෙන් වලකුන් නගයාකින් කුප්පහුන්න මස්කතරනු අහරෙන්ම සම එබ මිරාජ්‍යක කුරා කුම්ම අහරෙන් ආයිලායා එම්මෙන් එබ ටෙක්ස්තක්කම රමීසු එතන්තන එතන්තනුග උලෙනි අලකොන්මග දිවෙහි රජ්ජිතුන්න වා හිදුකා එමීහුන් කුදිනු දක්ක හම දුනියේග දුව සොතීම හම උලබුන් දාම්දි දෙන්තිවි බයකු හම ලෑ තෙලි මරුවකෙන් ආයිදාග තිබි එම්ම බුර මස්කයක් කොක්ගෙන් එක්කල තන රෙන්ට කොක්ගෙන් උලබුන් දාම් එහෙන්න අලකොන් මි දන්නවනි හගීගත බුණඥා වරම් මදු තනෙක්කයේ උලේනී එම්ම මීහකු මස්ක කුරා මීහක් එහෙම්බෙජකම වඤ්ඥා යාපලත්තක්ව තීරිවෙන්නනි හම අත්පෝරා හිසාපුක කුලි දෙම් පහුන්ති ඉදින් තන්තම්බස් අලුකටන් හීවාගොතුක දිවරකං හා සුපියා කරන්න ඉතින් කොටරියෙන් උලේනි එහෙම්බෙජකම වඤ්ඥා ඒ තන්තනකී අලුගොනු මෙන්න බිංකොල දිබුංකම ගස් එතන් දිවලොක්මි කොල්ලවෙනී මිහාරු එතම් මිලියන් රුපියා ඒවස්තම ජයන බැංකු නගන් දැත්තු ලෝන කොටුක ඒ බිංකොලක නනක ලෝන බන්නු දේනගෙන පහ එහෙම් වෙච්ච කමෝන විජා අලුගොනු මෙන් උලෙක රහුග හගීගතුක බුණඥා හම රහුගුලුන් ඉරුග හම මිබුණා උසූලුම් බිංකොල කරෙන බෙසෙච්ච නුදේ තරුකාරක් බෙන්කකු එහෙම් වීම මී මිතන්තනුග කොලි හෝදන් ජෙහේනී මුහුලත දේ මුහුලත දීපකුලි නුදක්කාකම වඤ්ඤා ඔම්ම බයක සොන්නාන එගුරිමෙන්ට් එක දීප එගුරිමෙන්ට් උගේ දසුන් දෙගින් ඒ මස්තරත කෝටවක් දැක්ක බියස් පුදි හෝදන් ජෙහේන එයි පුදි හෝදන් තා ඉතුර බෝහියා වහිකන් රජ්‍යතුන පෝරුකොද්ද වේනි දිවෙහි රාජ්‍යක එම්මෙන් කහල ගොතක ගාක්කනක හද්දිය පස්පසෙට මීහු මි ජමාකුරන් උලෙනි අඩ්ඩිය පස්සෙට මාලිසරහද්ද එහෙම් වෙජකම වඤ්ඤා මාලිසරහද්දුග දිරි උල වේන ගොත්තක් එබ හදන් ජෙහේ ඉංගේත එහෙන්නුන්නමයි අලගොනුමෙන් හිසාබ තරගී කොද්දි අලගොනුමෙන් රසා නොලිවරම නොලිවරම් ෆරා හනිමා වා පුරිචු උලාදීම එොප පෙන්නනි බොඩු සිංගා මා සිංගා හා බොඩු සරහද්ද එතන්තනන් හම මියෝන් ඊගල් හිල්කහල බොඩු සිංගා පුරජෙක්ටගෙනස් වට්ටාදිව නිමුණි රමිසු ඒරුන් එතන්තන් තරගීවෙන් ඔසෙත්තන්තා වදීවා උපති එතන්තනුග මීහුන් දිරි උලේන ඉපසේ තන්තන බදලුවගෙන් දාන මිරාජ්‍ය ගානුතක එක්ගොත පුරාකම කුරංජි හේනිගේ එගොතන් එහෙන් නමස් වේහුරුම් බල්ලව මාල සරහත් ආලෝකණු රමීස ලියසෝයක ප්‍රදීපහන රස්මාලිය කුන්දිවිහි රජිතුන් කුලවලතන නින්නල ඒ ඒ ඒ ඒකතක එක නුවාන සව බකි එක්කොලුක සෙවෙන්සා පෙම්බරුක බොඩති මාසිංගාහ ටවුනෙන් හදාප අනෙක්කොලුක ජිපුඩි අලම් බය කුලෙන් නොන්නා දත එක්කොන් හිකි පික්කා වොන්න නෑනෙන්නු එදේතර මෙදු කඩා ගෙන් දෙන් ආදාග රත්ත මිහිරි ගොතන් එකන් කුරාකම වනියා නූලිය ජහනි බොඩු පාරෙල්ලා අලගොනු මෙන් ගබූදුමි කුරණී මේ කොම්ම කමකීව රජියතුන් එම්ම බේනුන් ජිහිපවා මේ හයම් මේ හිතුම ලිදේන කොට වුන් මිකන් නුවාති වීම කුලීග මස්සදොස් යන්නනි අලුගොනු මිදෙන්න වි රමීස් හම පොතුගේ ගොත නුවදීහ පසෙන්තකි මාලිය ගෙදොරු සිවි මීහුන් නම් හම එමීහුන්ගේ එපාර්ට්මන්ට් එකක දිරි උලිප එක්කල් තන්තන් හම කුජ්ජ දීගේ බයෙන් මීහුන් රාජ්‍යෙන් බේරු එහෙම් මීම දැන් එතන් තනුග රෙන්ටු දක්කාන මීහන් නෝ එක්කල මීහුන් බෙක්බලා ලායරුග ಮಾಲಕು ಮಿಯೋತಿ ಕುಲಿನಗೆ ಗೊತ್ತಕ್ಕನ್ನು ಮಿಕ ಮಗುಭೈ ಕಲಮಿ ಹುನ್ ಮಿತ ನಗಾಹ ಮಿಯೋತಿ ಬಾರುಗದ ಅತೆ ನೂನೆ ಅತೆಗ್ಗೆ ವೆರಿಯಗ್ಗೆ ಬೆಕು ಗುಹುರಿ ಮೀ ಹೆ ಮಿಕಹಲ ಗೊತ್ತ ಮಿಕ ದಾನಿ ಆಳುವರ್ ಮನ್ನ ಯಗಿ ಸತೆ ಪರ್ಸೆಂಟ್ ರಮೀದು ಆಹಾರ ಮಮ್ಮಿ ಫೆಂಬರುಗ ಮೀ ಹುನ್ನ ಕುಲಿನು ದಕ್ಕೆ ನೂಳವೆ
2: ಶುಕ್ರಿಯ ಹಸ ಬಾಕಿ ವೇದಾನ ಬರ ಬಾಜ್ಯರ್ ದುಹಕ್ಕೆ ದಂಗತ
0: ಹಸನ್ ನವ ಕೇಳ್ ಮಫಾರ್ಗನ್ ಮೇ ಮಿಹಾಯ್ ಸಮ ಫುರ್ಸತ್ ಮಿಯರ್ವಣಿ ಸೋಲಿ ಹೋ ಅಸ್ಲಾಮು ಅಲೈಕುಮ್
3: وعليكم السلام باجي وانا هندونا كينت صوف نافذة يا رميزة دبي فرون جهاز نوفاد
2: الحمد لله كينت صوف دي
3: رميز مهار هندونا موني خندا دي
2: موني تيم فارق خندا دي
3: ماما
2: ابر نمي مير سوالي هو بلا سوالي هو مهار اولو مين بلا نمونا كمي هندونا كمي هندونا موني كنو
3: كولا ورا بشتار مهار وشواري وحي
2: اولو مين دمي ستوديو ونگر مالي بسبب بحي انگه تو حتى جهيرو نو وحي اکمو حقگڑ گاگنڈ کا دیهن حکار ورا بوکم وحيم فشي مهار دن گوتن نینگ انگه تو اولو مين ستوديو ونگر وش ورا بوکم وحيم دانی تیس صاحب مهار وش بوکم وحي با
0: ಕುಲಿ ನುದಕ್ಕಾ ಮೀಹುನ್ ಗೆತುನ್ ಕುಲಿ ಹೋದ ಮುಹಿಮವಾ ಸಬಬ್ ತ ಮಿವಾ
3: ಮಿಹಾರು ಸಬಬ್ ಮೌಲು ಧನ್ಯವಾದೀಮಾ ಅಲಗನು ತಿಯ ದಕ್ಕಾ ನಿವಾಹಕ
2: ಬ್ರೇಕ್ಫಾಸ್ಟ್ ಮಿಯಾ ತಿಹರಿ ಶಾಯರು ಕೈಫ ಏತಿ ವಿವತಕ್ಕೆ ಎಹಮ್ ನೋಣಿ ತಿಹಾಫಸ ಹಾಕೊಂಡು ನಾನು ನಾನು
3: ಧನ್ಯವಾದ
2: ಎಮ್ ವಿ ಮೈ ಎಮ್ ಎಮ್ ಮಹಿಮ ಕಮೆ ಗೊತ್ತು ಆ ಫ್ಲೆಟ್ ತಂಗ ಹೇಳುಮ ಮರಾಮತ್ ಕೊರುಮ ಅದು
3: ನೀ ಹೌಸಿನ ತಕ್ಕ ಬಿನಾ ಕೊರ ನಿಲೆ ನು ಕವಾಗೆ ಕಿ ಬೇರುಗೆ ಲೋನ್ ತಕ್ಕ ತಂತನ ಲೋನ್ ನಗಾಗೆ ಎವೆಸ್ ದತ್ತನ್ ಜಿಹೇನ ಕಂ ಎಮ್ ಮೈ ಕಂ ಕಮ ವಿಷ್ಣಾ ಅಜೆ ತನ ತನ ದಿಬೆ ಗೆಲ್ಲುಮ ಮರಾಮತ್ ಕೊರ ಜಿಹೇನ ಕಂ ಮಿ ಕಂ ಕಮ ವಿಷ್ಣಾ ಕೆ ಕೊಲಿ ದಕ್ಕಂ ವಿ
2: ಎಮ್ ವಿ ಮ ಎಮ್ ಎಮ್ ಮಹಿಮ ಕಮ ಕಿ ದೆಕ್ಕ ಬೋಹಿಯ ವಹಿಕನ್ ನುಲಿವಿ ತಿವಿ ಮೇ ಹುನ್ನ ಇತ್ರ ಬೋಹಿಯ ವಹಿಕ ಮೆಸ್ ಲಿಬೇನೆ ಎತನನು ರಂಗಳ ಕುಲಿ ದಕ್ಕ ಗಣಕ ಎತನ ದನ
3: ಫಾಸ
2: ಎಮ್ ವಿ ಮ ತಿ ದೆ ಲೆಂಬೆ ತಕ ಮತಿ ಬುನಿಯ ಚಕ್ಕೆ ದೋ
3: ಲಬ್ಬ ಲಬ್ಬ
2: ಮಸೇ ನೆ ಬರಬಡ ಶುಕ್ರಿಯಾ ಸವಾಲಿ
3: ಆದಿ ಮರಹಬ
2: ಮೆನ್ ನಸೀಬೆ ಮಿಕಾ ಮೆನ್ ದುರ್ದಳಾ ಗೆಟ್ಟನೋ ಹೆನನೋ ಸ್ತಿಗೆ ಲಂಚ ಬಸ್ತಿ ಚಕ್ಕ ಆಗ ಅದು ಮೊಳ ದೋಸ್ತ ಕಮಗೋ ದಾಣ ಬಾಕಿ ವೇದಾಣ ಮೆ
0: ಸೋಲಿ ವರ ಬಾಜ್ ವರಿ ದೋ ಹಕಂಗೆ ದೆಂಗೆ
2: ಎಮ್ ಮೆ ಸವಾಲಿ ಬ್ರೇಕ್ಫಾಸ್ಟ್ ಅಪ ಹೊಳ ಎಂಬೆ ತಕ ಎಮ್ ಮೆ ಲಂಚ ಹಮೆ ನೋ ಸುಳ್ಳ ನೋ ಸಲಾಮ್ ಬಿಮಿ
0: ಆ
2: ಎಂ ವಿ ವಣಕ ಸ್ತಿಬೆ ಫ್ಲಂಗನ ಫುರ್ಸತ್ ತರುವಾಣ ಅಣ್ಣ ಮೆ ಸಳ್ವಾಣ ಕಲ್ಲವೆ ಅಡು ಹಾಲ ಮೆಂಬ್ರಿ ಅಣ್ಣ ದೆತ್ತ
0: ಆ

0: මාශල්ලා වර්දීතිගේ බඳි කියාලීල
1: ශුකරිය හාශු මේ බඳිග එතුරු වරක්ගෙන එහෙන් හරකයිතක ස්කුරෙක් ගැදියන්න
0: නා ඒගෙතරේක බැලන්වරෙන් හොෂයට ලවස් වර්දීති
1: දෙැන් කුදිින්ග ශූර පාල් කරුම් වෙසතෙන්න්නු
0: මීගෙන් මේගෙන ටීචරුන් නකී දරිවරුන්ගේ හිතුග වරන් හාස්ස ගදර දේපවා බයිකම්
1: රඟලු වාහක මිස්කූල්ගේ ප්‍රින්සිිපල්ලකිව මිස්කූල වරක් ගෙන හිදුමැත්තක කොද්දෙබාපවා පේපුලේ
0: අලගන වන්නවර දරවේද ප්‍රින්සිපල් මිස්කූලුම් වකිවාතේ
1: ප්‍රින්සිිපල් වකිවමග කුරින් ප්‍රින්සිිපල් ගවාහ කඩු හාලමා

0: ආශෝ මෙහර්මති ප්‍රෝග්‍රෑම් නෙමකහ මං ආදෙවා
1: මියදක මදරසා කුදින්ගේ කඩීක කාෆ් අතල් සල්ලි මේ මර්කසුන් මිගෙනස්සින් බෑතකේ ශෝගවර පාතක වාණකම මෙරි කරා
0: මියදක ප්‍රෝග්‍රෑම් මිගෙනස් තිනි කාෆ් අතල් තල්ලි මේ මර්කසුන් අලගොඬ ලයිසන් හසන් ජලීල්
1: আদি මොහමද් ආශෝ ආදම් සදරි
0: ഒരു ദിനം സ്വരം ഉപാകരിത്തുവാൻ അതെ അതി കാമിയാബ് ദോസ്തക്കാൻ അതെ
2: വസ്സലാമലൈക്കും.

0: Munifuhi Filovadi, Malumatke Hazana Musalikode, Emme to Barkurve Bavaria.
1: Dehira Jeg Adu.
0: Inghas Hatharstek Salis Noe Kilohertz Medium Wave, Adihanue Megahertz FM Band.
2: ගඩින් හගඩි 30 මිනිට් මේ දිවෙහි රාජ්‍යයේ ගැඩු
3: දිවෙහි රාජ්‍යයේ ගැඩු මිගඩේ මිගලස්තනිය බොඩති මිහුණ කොරුවන් කියව දස් කොද්දේ ප්‍රෝග්‍රෑම් මුස්හෆුන් ෆිලාවලේ මේ මිසස් ලාගේ ෆුරතම ප්‍රෝග්‍රෑම් මේ ප්‍රෝග්‍රෑම කොරුවන් ෆිලාවල නංගවැය දෙවානි අවකාරය අලි වහීද් අබ්දුල් රහ්මාන් දර්වරුණ කේ ෆාත්මත් මිස්නා තර්හිබා දාවුද් හුසෛමා අබ්දුල්ලා আদি සම්ෆා ෂෆීගා
4: میاد کہ فلاور میں فرات مکیوانی سورۃ البقرہ ایوان ات فشاں گے اے سورۃ کے ویہوان ایت گنی الا ایم فرات مدرس کیوا اڑو ہنتی میں
5: اعوذ باللہ من الشیطان الرجیم

0: කීරිතෙ කොරුවානකි එම්මෙ මති වෙරිෆයි
1: එපතු ගවා බයෙන් ආයත්තක සූරැත්ත බාවලෙවි තපාත් හාදිසාතක සබප්තක ගොඩගෙ
0: එ හාදිසාතක සබප්ත එහුන් තෙරිනා හමේ ගෙනස්තෙනි
1: සබබුන් නොසූල්
0: ආදිත දොහගෙ හෙඳුණු දිහකට තිරිහුන්
1: රිපීට් හොම දොහගෙරෙ දිහකට තිරිහුන් අදි හොනිර දොහගෙ මෙන්දර එකජහයර
0: හම එකනි දිවෙහි රාජ්‍ය කාඩු
1: එංහා 7349 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි 89 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
0: ඉන්තිසාර කොල්ලපා
2: ඉරිතියේ මති වේරි පොතේ ෆාගති මගායි හිතායතේ
3: එංහා 7349 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් 89 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
0: දිවෙහි රාජ්‍යයේ අඩු

0: එංහා 4141 kHz medium wave 890 MHz FM band
1: දිවේ රාජ්‍යයේ අඩු
2: ගඩි රේගඩු හැගඩි 45 මිනිට් අශා 20 කුන්තු මේ දිවේ රාජ්‍යයේ අඩු මෙගඩිග මේ දන්නවාලනි අමිල ෆරයිතෝගේ දෙන්න මුන්ත අලගොන් මගේ බප්පා අලිෆ් දාල් හන්‍යා මීදු හසාරුමාගේ හසන් අහමද් වනි 2026 ඔක්ටෝබර් දේ ගණ්‍යා ෆේ වීමා බප්පගේ මච්චන් එවස් දරණින් නොත වසියත වානම 30 තෝහක තෙරේ කාලගොන් මෙන්නා ගුළුවා එකණින් මෙවුන් එතමේ ආයිලාගේ ෆරාතු මොහමද් රෂීද් ෆෝන් හතේ තිනින් එකේ ෆහේ දේ නොයේ නොයෙන් අෂෙන් අෂේ එකෙන් නොයේ තිනින් හතරේ අලගොන් මගේ දරිෆුළු කාෆ් මාලේ ගලොළු අරුෂා මන්සිල් සීමාක් මූසාවනී 2026 ඔක්ටෝබර් හයිකණි අයිෆේ වීමා දරිෆුළුගේ මච්චන් එවස්තරණය නොත වසියත වානමා 21 දෝග තෙරේග අලගොන් මෙන්නා ගුළුවා එක නිම්මවන් එදමේ ආයිලග ෆරාතු මූසා රමීස් ෆෝන් නොයෙන් අෂෙන් හතේ හතෙන් හතේ හයසුමේ ෂහ්සා මුහම්මද් ෆෝන් නොයෙන් අෂෙන් එකෙන් නොයෙ සුමෙන් අෂේ මිදන්න වාලි අමිල ෆරයිතෝගේ දෙන්න මුන්ත ගඩි මිහාරු හයි ගඩි 45 මිනිට් 30 හසිකුතු මේ දිවිහි රාජ්‍යයේ ගඩු
3: දිවිහිංගේ අමිල වන්තකම් කුරියරු ආදේ
4: දිවිහිංගේ උෆෙද්දුන් තෙරිකම් දක්වාදේ
3: දිවිහිංගේ මාසීගේ මන්සර්ත සිපකොද්දේ
4: දිවිහිංගේ අඩු
3: දිවිහි රාජ්‍යයේ අඩු
4: එංහා 4149 kHz medium wave
3: 890 MHz FM band
5: රාජ්‍යයේ කොම්මේ හිසාබෙග හුරිගෙන් වෙස් එවස් අගේ දෙකම කණුලා PSM ගේ චැනල් තා ෆෝනු අඩුවහලා බලාලුම ෆසේහ ගොතේ
6: PSM එයා
7: දිවේ රාජ්‍යයේ අඩා දීනුගේ අඩු අදී දිවේ FM වෙස් අඩුවහල වේන
5: TVM Yes TV අදී PSM newsස් බලාලෙමි
6: PSM
7: එයා iOS අදී Android ෆෝන් තකුන් ඩවුන්ලෝඩ් කරවේන
5: PSM එයා
7: අවහ ෆෝන ඩවුන්ලෝඩ් කරපුවා
8: මේ තාරීහි එත තස්විර් තකෙක කුල ජසාදී තිරුංගන ස්තේන කුලුෆිස්සේ
9: පුදි මොහ මොඩිය මර එදි මේ ෆිනේ එක මහර යන බිය කියන්නේ මිර දුක පුනි මුකුල්ජිය
10: ඒ කලෝ ඉබ්‍රාහිමා ඉබරු ගෙම්ම මිරුම හෙන් හුන්නනි කොන්දා කුතා
11: ඒකී කුරන් හිබරු ගෙම්ම මස් මිර තනත්ති බදනි
10: මෂ බෙලි දානෙන්නු මයින් කුරන්ජේ කමෙ ඔවේ දානෙන්නු ඒ නුනස් බල මමියේ මිරෂ ගේ අතොල් වෙරිකම් ගේ ෆැක් කොළොයි ෆෑගේ
8: එවේලා
12: කොමෙ පුරාස්වති දුවෙහි ගෙමෙන්දුරු කුරි එකාර්කටි ෆනරෑග රිපීට් හම එදුවහුගේ රේගඬු දිහකටි තිරීහුග අදි හුකුරු දුහුගේ රේගඬු පාර්කටි තිරීහුග
6: එංගන් 4149 kHz medium wave අදි 890 MHz FM band
12: හම එකනි දිවිහි රාජ්‍යයේ අඩෝ

0: එමා මිහුරියා මැසෙතකා එක්ක කුරීග මෙන් හාලත ගෙන්නු යුරෝපික් සොද්මෙති කම වරබොඩ තෙල කුරෙන්ජේ හරද බොඩුවෙගෙන් আদি යුක්‍රේන කුරෙන් දෙන්ජේ එහිත බොඩුවෙගෙන් එමෙන බාඩන්න කවස් මියති එකම රෂියාගේ හිලේ තියෝ ලිබුණු නම නෝනේ හිලේන්නු ගෑගෙන කබලා කමඤ්ඤා දුනියක බාදාර විකාගවරේ එමෙන ලිබෙනි 20% 25% අගු එක මිහාර මාකට් රේට් ඔෆ් වරෙන් ඇමරිකායෙන් ගෙන්න හරද මිතේ බොඩ මිගෙන්නේ ඇමරිකායෙන් ගෙන්න හරද බදාරක කුරියවරේ මාගු කොට මගේත මි ගල්ෆෝ මස්ස නානනීසස් මිසක් ඉරාණන් ඇමරිකාදින් හැමලාතක ගුලෙන් আদি ඉතුරු මෙති තෙලුගේ අගු බොඩ මෙහා සතේක දේක ආදිස් මිහාරස් තුනියක බාදාර කුරිය සතේක දෙඩොදර ෆීෆායි කැබ්‍රෙන්ට් තේ ඒ මරගලු තේ එක මේ කුරුඩු ඔයිල් ඒ එයා එක්කවස් අනක ඉතුරු මස්ලහ ගෝස්වි අවුන් මිදන්නේ නේද ඒ වාගුත කි ඇමරිකාය මී යන්නේ යුරෝපය දෙතරේක ගානක හංහස් සහස් කිලෝමීටර මුරි ඒ චි මිගෙන්නනි ටැංකර්තව ටැංකත කරුගෙන නේරුගේ ට්‍රාන්ස්පෝර්ට් හරද වර බොඩු එමෙ යුරෝපගේ බයික් කුම්ෆුනි තකුන් රෂියාගේ ෂෙඩෝ ෆ්ලීටුන් සබ ගණේ තියෝ මිහාරවස් එවරුම් වෙස් ෂෙඩෝ ෆ්ලීට කිදෙන් රෂියායෙන් අම කිතෝ අනෙන් හෙම් බදන්ජා මාකනුග වික්කන් දෝකොල්ලා ෆොන ෆ්ලීටෙන් ඒ කොම් බයික් හිංගා එච්ච එකම සාෆෙන්නු වර එහෙන් ගොතක හිංගා එච්චින් එම මිහිරකම කයක යුරෝප් මිහාරමේ සෝදි මාසයේ තේ කැම ඩයරෙක්ට් කො යුක්‍රේන හගුරාමේ ගොළුම් හුර මාසයේ තේ කම ගහම ගින ෆරායත් වසිප කරණි
1: නන් වර තප්සෙද කොතික ගොළුම් හුර ගොහත්තගේ වාගත ජ්වාති ෆහ කොලෙවි තේ රෂියා යුක්‍රේන ගේ හකදාගේ මරකස්තක ආදයා හිලාෆ හම වර්ගද හම්ලාතකේ දෙමුන් දාක හම ෆහ කරවේ රිපෝර්ට් තක සර්පොඩ මකන් ෆහ කො ෆෙබ්‍රුවරි කො බත මාගන්න මෙ පුඩ සබොප් තක
0: ආදෙන් බීග මි බේනුම් වනි අනේ කොම ෆරායත් කොන් බේනුම් නේ ෆරායත් කොන් දූ හොද මෙයා රෂියාගේ තෙලුගු මර්කස් තක යුක්‍රේන හමලා දිනි යුරප් අඩීගෝ වෙගෙන් ඒක ගින ඩ්‍රෝන් ත දින්කම වෙස් වනි ෆරන්සේස් විලාතා මේ අනේ ඉංග්‍රීස් විලාතා ජර්මනු අවුල් මිදන්නවා එෆ්ආර් හමලා දේරේ බේනුම් කරේ ෆස්සතේක තින්සතේක හතරස්තේක ඩ්‍රෝන් එෆ්ආර් අද අගු හේවනම වෙස් බයි ඩ්‍රෝන් ත එෆ්ආර් ආයේ ෆොනෝම කීකි කුඩහර දෙන්න උදෙත්ත ඒක තෙරේක ගින ඉච්ච රෂියා වට්ටාලේ එකමක නොවැට්ට එච්චි හින් එබ තන්තනු අල්ෆා හිෆා ගේත අල්ෆාන් ගඩු එබ හොළුරෝ කොල්ලා ෆෙක්ට්‍රී තක හමලා දීෆේ ෆෙක්ට්‍රී තන් එබ හොළුරෝ කොල්ලා මේ පෙට්‍රෝල් තන්තන හමලා දීෆේ පෙට්‍රෝල් තන්තන් එබ හදා කොල්ලා එහෙම මේ ඩ්‍රෝන කී සස්සු නරක කුඩ එච්චින් නොයි කුත් කොරිස් මිහාරුගේ zamani මේ ඉලෙක්ට්‍රොනික වෝෆෙයාගේ වර බොඩු දවරෙන් අද කුරා එච්චි ඩ්‍රෝන කී අනක රෂියා කිය සම එහා ගින ඩ්‍රෝන උහත් දාගව මේ රෂියාන් සේ ෆොනු 300ක 400ක අධ්‍යායක මිසෛල් තංග ෆොනු එයිම මේක බේනුවනි මිහකටාක තන්තන රෂියා හකටාක තන්තන යුක්‍රේන හමලා දිනුවක මක්සද එකම ඉන ෆරායතකුන් දෙකෙනි රෂියාගේ මෑගන් රෙවෙනියු ඔනි එක්සෝදුක මෑ ලේනාරකි අධිස්තිය එකම රෂියාක වර බිය ගෞමේ නේද රෂියා මිහ තේ හොල් යලා ෆෙබයි මී අනේ අනේ ඒෂියා හසවස් ආකේ කී රෂියායි කී මී රෂියා කුලංග ෆලි මිනන යුරෝප් ග නිමේ කොළු මිනන ඒෂියාගේ එම ඒෂියාගේ හොන්න මී මී අනේ මී අනේ උතුරු කොරියා සරහද්දු ගොන්න හිසාබ තක වෙස් රෂියායෙන් තේ හොලි යලා ෆෙබුයි එයිම ඉතන් තනක බදල් තකෝ රෂියායන් ක්‍රූඩ් ඔයිල් බේරු කරවේ ගේත එකමකු රෂියා වෙස් දිමාව මස්සලෙන් ඔබ සාෆු කුරිතියෝ රිෆයිනරි තකෝ මිනරේ තියෝ ඒතන් තන හැමල අධිවි රෂියා සේ බොඳු ගොයි එවක මියුඩනි රෂියාගේ මෑ තෙව එක්ස්පෝර්ට පස්සේ දිමාගෙනන්න මියුරණි සාෆ් කරා තෙර පස්සේ රෂියාකි සාෆ් කර තෙවස් දුනියෙන් වර බොඩ බේරු කරා ගව ඒක තෙර ඩීසෙල්ලා කෙරොසීනා ජෙට් ෆියුල්ලා දෙන් එංගොස් මේ මේ තෙලු ගවර බාර බාතර රිෆයිනරි එක එක වර සාෆ් කර මේක වර තෙව මියන්නේ නේද එම්ම මොල සාෆ් කර තෙල මියන්නේ නී ආ මේ පෙට්‍රෝල් එම්ම මුහිම් බාවත් දෙන් එවර දවෙජ්ජි යයි මෙන්න ඩීසල් නෝනියා කෙරසින් නෝනියා ජෙට් ෆියුල් දෙන් එංගොස් එක ලෙවල් එකක් මි. එංගොඩ යනවා මි දෙතරින් ඇමරිකාගේ ඩීසල් ගාග බොඩු එකෙන් ට්‍රම්ප් මි යුරප් ගොම්තක ගෝවා යුරප් ගොම්තක ගුරි අනේ රිසර්ව් තේ බේරු කරා. වාකේ කි ඒක ගානක සතේක මිලියන් ෆීෆා කුරියන් හතරම ස්තරෙක නෙරි. ඒ වාරක ඩීසල් ජහුනි. ඩීසල් ජහුනි වාගත කි ඒ ඩීසල් එකේ මේ බොඩ බේනු කරයි. හාසක දඬු වෙරිකම දායරා. නේද? එහෙම අම රෂියාවෙස් යුක්‍රේන මි අම රෂියාවේ මි දින් හැමලාත කගුණ රෂියා සම බොඩු දොළොම එරි. නේද? රෂියාගේ බයික් හැම අනේ පෙට්‍රෝල් ස්ටේෂන් තක හැම ක්‍යූ හත් ක්‍යූ ක්‍යූ ෆති හැම හුන්නු හුට්ටුම කන්නාති. අකේ දිරුල්ම ආම දිරුල්ම වරබඩ ගෙලින් තක ලිමු වරබඩ උන් දත් එක දිමාවි. ඒක බයිතන් තන් හිදිකම වියස්. අද මිහාරස්

0: හමලා අනුදෙනකම යගින් කමන්නේ මිහාසෙප දේ හමලා දේතරේකු එචිත වට්ටයිස් බැංග චී බාරාහෙම රෂියා සුනරක්ක එකම රෂියා යුක්‍රේන මිදිනි වර තෆාත් හමලා තකි එවාත රෂියා වර කුඩගෝම යුක්‍රේන කි අනකොන යුක්‍රේන කි මිහාර සංග්‍රාම හලක් වෙෆොයිත්තනේ එමෙ ෆහොන් අවමන මේ වෙගින් දී මිහස්තාගෙ මෙදෙන් හසාබුග යුක්‍රේන ග වෙරිර කීව ඒත හමලා දිනි ජර්මනුගෙ චාන්සල මේ ෆ්‍රෙඩරික් මර්ස් යුක්‍රේන ග්‍රයිසා බද්ධ කරවන් යුක්‍රේන ග්‍රියාසි ගණ්ඩවර හොන්නවනිකෝ ත්‍යාසි ගණ්ඩවර කෑරින් හමලාති ඒක සෝබුන් වරබ්බණ අඩුපක් ගණ්ඩවර මර්ස් සිස්සෑගෙන් දියකම විශ්වේ ඒර වාහ දක්කම දියකම ගත්තා යුක්‍රේන හතියාර දිනුම අපේකුත් එහම රෂියා එගේ ඒ වාහක තක්කන් දක්කනේ එහෙවීම එතක් කෑරින් හමලාදිනේ අද එයා ගුලිගෙන් ඒ හමලා තවගේ තෙරේග මේ අනේ කීව්ගේ මෙදු තෙරෙන් දා කෝරෙන් ඔන්නන් ඩෙනි බ්‍රෝ කෝරු කිය කෝරේ ඒ කෝර මතින් බොඩු බුරිජ අලාපේ ඒ බුරිජ වෙස් හමලාති එකම සොම් දෙමිහ මරුවස්වී වරක් ගෙන වෙහිකල් තක හලාකුයි දැන් එහෙන් ගොස් කීව්ගේ එතම් මිතන මිහම ආදා හිලා හමලාතකින් ඒත ආගේ එකම ගොස්සෝබුන් යුක්‍රේන්ග වරක් ගැන තිරිස් මිහ මරුයි තිරිස් මිහ එදු තිරිස් මිහ මරු සතයකවරගෙන මිහ සහම් වෙහෙම මී ෆාකන් ඇස් රෂියාදින් එම්මේ වරකොද හමලාතක්කම වනේ ඒ අවුමි දෙන්නේ එහෙන් ඒ යුක්‍රේන වෙස් එම්ම වඩත් හදවානී යුක්‍රේන කෙසම එම්ම වර ෆිනිග දතරෙන්ගේ මර පුරියොන ෆිනි මූසුම්ගේ මිහුන්ගේ තෙලුගේ වරක්ගෙන මී අනේ බලාකම් වඤ්ඤා ඒ තෙව රක්කා කුරතන් තන් ඉර හලා කොල්ලා තෙව සාෆ් කුරතන් තන් හලා කොල්ලා මී ඉලෙක්ට්‍රිසිටි මොනෝනි ඉලෙක්ට්‍රික් උපද්දා තන් තන් හලා කොල්ලා ආ කරන්ට් උපද්දා තන් එම්ම මියුරියා කම කා එක්ක වේන් දිබෙන කොම්බේක තෝ ආමුන්න හම ඒකත රෂියාග වෙස් එකම රෂියා එද්දී හමලා තෝගා රෂියා එහා බොඩ ගෙල්ලෙමන් නොදිබේ කුදි කුස්ති ගෙල්ලන්ත මෙලිබේ එකම රෂියා හමලා තෝ යුක්‍රේන මේ ගෙල්ලෙනි වාර බොඩටි ගෙල්ලන්ත මේක බේනවනි කොබාත මේක මක්සද කී රෂියා එ දේ ගොතන් හඟරා හොට්ටල යුක්‍රේන මජබුර කරු අද යුරප් මිහුන අංගදෙන් යුරපුන් කිතෙම්ම හතියාර එලියස් ගේත කිතෙම්ම වරක යුක්‍රේන හතියාර ෆෝර් කො දිනස් රෂියාගේ අද දිෆාය හතියාර ෆෝර් කො දිනස් මිසාල කෙන්ටි මිසයිල් තන් මිසාල ගේත මේ එයා ඩිෆෙන්ස් මිසයිල් තන් දින් කමවියස් රෂියා හමලා තකු සලාමතේ නොවානේ රෂියා එවර බාර්ග දවානේ එම යුරෝපන් තිකුරනේ බේකාරු කමකි එවර යුරෝප අමිල්ලේ යුරෝපගේ මහාලයන් උළු මාරංගල වානේ දැන් යුරෝපන් ඒකඩන වන වුණ හම කුරිමස් දෙන්නේ වෙහින් ආබාධි මදුමුග මස්ස ආබාධි මුස්කුළු මුග මස්ස උද්රති වසීරත් නෙතු මුග මස්ස අද මිහාර් දිමාගේ බල සියාසී ගොතුම් වෙස් යුරෝපගේ හරුකෂ ෆිකුරුගේ පාටිත විරිකම ගන්නන් නේද ඒ පාටිත වාගතකි ඒ තායද මිලිබෙනි මෙදන්නේවි ඉස්තුමායි බඩති මස්සත් මෙහි හල්ලුනොයි ඉක්සෝදී ගොතුන් බර බඩ දහම් මෙදනි මිහුඟ ආම්දනි දහක් ගොස් මිහුඟ දිරුමුග ෆෙම්වර දහක් ගොස් පාචේසින් පවා දහක් ගොස් උදාහරත ගිනවේ නේද මිහුරියා කමකා ගුලිගෙ මෙවාගතකි මි එකල මිගේ මිහුණ මෙ විස්රාදෙනි ක හරකෂි පාටීතකු විස්රාදෙනි තිමන්න මෙනි හල්ලකි මිහාර් මිහිර පාටීතක මිහාර් මිහිර සර්කාරතක නොයින් නොහෙමි කමෙ තිමන්න මතු විජ හල්ලකොත් දේනමි එවඩනන සියාසි ෆරාස් ගෙන ෆර දක්කා වාහකේ කී මිහුණා එදී හල්ලු කරේ වෙති දක්කා වාහකෙන්නු වෙරිකම ගන්නවගෙන් දක්කා වාහක දැන් අලුම එම්නස් එකේ කන්තත්තන් ගි එකමකුස් එකමගේ අසරෙම කුරේ නේද වරග්ගින ගෞම්තව මිසක ෆරන්සේස් වලත බෙලිකම වියස් දෙංගන ඉන්තිහාබෙක්ක ෆරන්සේස් එම්ම හරුකෂ් පාටි ඒ මේ මෙරි ලොපෙන්ගේ පාටි කාමියම් නුකරන කම ගෙවසියකින් කමෙන් එවසියකින් කමෙන් ඒ ෆරන්සේස් වලත දිමා මියොති එක අප්‍රිකා ගෞම්තකු අගුයකොන් එමිහුන් ගෙන්න මුදා මිහර ලිප් මේ හුටිච් ෆරන්සේසින්ගේ මුලි මේ නුෆූස් අප්‍රිකාන් කැඩිච්ච කෑගණකම බයකම කුරින් එමන කිරානා යූරේනියම් මා අගුබොඩු මහුදන්තම් එච්චිත මිගෙන වරන් අගුයක ගිනස් එමිහුම් ප්‍රොසෙස් කෝක වරන් අගුබොඩු කෝ විකම් බොඩු ෆෑදා නෙරෙ එක මිහාර එකමෙන්නේ එම ෆරන්සේස් මුස්තමකි මුස්කුල් මුස්තමයි ෆරන්සේස් ප්‍රාතකබ හිජුරාග මස්ස ලෙහා බොඩු මේ යන්නේ ගුදරති වසීරත්ත නෙතුමු මස්ස ලෙහා බොඩු තොජ්ජොමු මස්ස ලෙහා බොඩු එක්ස්පෝර්ට් නුකුරේවේ ඒත ඒ අනකොළු අගුයකෝ මේ හකතේ නොලිබේ අනක රෂියා බාසාර සති ගෙල්ලිව දෙම් මිජෙන් ජෙහෙනි මෙදුරු මැච්ච නොනියා මෙදුරු මැච්ච සති හඟුරා බල්ලව හැම එකනි මේ ඊරානාද කොළන් ඇමරිකා විශේෂ හඟුරා සෝබුන් යුරෝප්ගේ බයික් ගොම්තක බෝට් එක කොම්මෙ ගවමක් කාල ගොතක බලාරුග එක් ගොම් එම්සාක ඉංග්‍රීසි වල එකනි බිල්කම වියස් ඒත මේ හැම රිපෝට් තව ගුණවා 12 බිලියන් ඩොලරුගේ ගෙල්ලොන් හැම එකනි ඉංග්‍රීසි වල තලිෆු හැම එකනි ඉංග්‍රීසි වල 12 බිලියන් ඩොලරුගේ ගෙල්ලොන් ෆරන්සේස් වල තන් හැම එහාවරු ජර්මන අදි එවරේ ගින දැන් එකේ ගෞමතක බලාර වාගතේ ගෞමතක කුම්ෆුනි තන් ඉඳ ජෙහුමා මේ ගල්ෆ්ක මසෙකුරා කොම්ෆුනිතන් එඹුරි අවුමා ගල්ෆුන් ලිබෙන්ජේ තෙව නුලිබුමා ගල්ෆා දෙතරේගුණ දතුරතක බොරු වේරුමා දැන් එංගොස් මි එක්සෝදේ හරකත්ක වරබ්බුර ලොරුන්තක මි යුක්‍රේන හංගුරාමය අද ඉරාන අද කොළ ඇමරිකා පටා හංගුරාම හිරකම් තක ගුලිගෙන් වෙස් යුරෝප්ගේ එක්සෝද මෙති හැමයි හබඩ ලොලුන් අරා
1: තන යුක්‍රේන හංගුරාමගේ මේ හුරිහා බොරෙහි මේ යුරෝප්ගේ ගම් තක හවල් කුරු මෆහු දෙන් ඇමරිකා මෙණි කොමස්තරගේ තොහමත් තක හැම ඇසමි හංගුරාමගේ හරොත ඇමරිකා මේ බෝදග බෝදමලග ෆවාකම යුරෝප්ගේ ඉල්මි ෆරාත කුම වණි තෙ මුහල්ලන බහ විදාලු මගෙන්දව කොබත අසහගතක මේ දෙක වේ වාහකගේ මාගණු හකීගතක
0: අද ඒගේ බුණ වාහකේ කි අස්ලු මේ හංගුරාම යා හිසාබ මිකන් නුගොස් ඒ තමයි සක නේටෝ ෆුලා නුකුරි නම මේ හවුරාම මේ රෂියා ෆරක නුජේනේ ඒ රෂියා බුණවාගේ සොවියට් යුනියන් රෝලිගෙන් දියාම ඒත ඒරුග රෂියා බුණනි ජෙහෙනේ නේටෝ සුවාල ඒ ෆිනි හවුරාම දීජි නේටෝ හවුරාම කරන්ගේ ගෞමකි සොවියට් යුනියන් රෝලිගෙන් ගේ ජනස්තේ උන දෙ එකෙක් ග ඒත එකම කන්තකුරි එහෙනෙන්න නේටෝ බේවි බාබාෆා නේටෝ එන් මේ මසකේ කුරි රශියාෙන් මිදෙනී ෆෙහි අලි නේටෝ ෆුලයි නුකුරානමේ නේටෝ රශියාගේ සරහද්දක නුදානේ එකම එහෙන් කියාෆා රශියාය එම්ම ගෑග් ගොමුත රශියාගේ එම්ම يعني සරහද්දි රෝග ගොතුන්නා රශියාය විෂ්ණුග ගොතුන් එම්ම ගෑග් ගොමුත නේටෝ වද්දම් ෆිෂි එගොතක් ගොස් බෝල්ටිය ගොමුත වද්දම් ෆිෂි පොලෙන්ඩ් වෙද්දි රුමේනියා හංගේරි දැන් මෙහෙන් මෙහෙන් ගොස් මිහුරිහා ගොමුතකේ වෙද්දුම නැතිජයක් අවි රශියා බඩු දශම යයි නේටු දෙන් එහිසාමු රශයා විශ්නම් පටා මිකන් එබ හුට්ටුවන් ජයේ යුරපගේ මහල්ලිලු විදාළ වාගොතුග එගොතයි යුරපන් හිවර දින ඇමරිකායි ඇමරිකා එබේෆුන් විදාල් වාගතු ඇමරිකා ගොයි වර දුරු විශ්නුවේ ඒ විශ්නුමකි එගොතක් එගොතක් ගෙන්ගොස් සීයා රශයා එම පවගොත් හගුරම් ෆශානේ ඉගතකම් හුට්ටුව හගුරම් ෆශානේ නිසා කොමෙස් කෝමකාදෙ කොට කම හගුරා ෆටානේ නේටෝ නිහිමනේ ගෝමක දෙකොලසෙ එමෙගොසුන් විකුරන දෙකොල ෆිෂි ඒ බේනමක නේටෝ නේටෝ හුට්ටුමේ එකම නතිජයක වാണි රෂියා යුරප් ජෙහුමේ ඒක නතිජයක වാണි රෂියා අගහෙව තෙලින් යුරප් මහරොම් කුරුමේ එහෙමම ඇමරිකාවේ විශ්නනී ඇමරිකාගේ හැම එකනි මස්ලහතසේ යුරප්ගේ මස්ලහත වෙස් ගුරුබන් කොල්ලාෆා ඇමරිකා මිගොත්ත දුරාලා වරම් වරුගද රේවුන්ත කරාවාගෙන් ඒ යුරප්ගේ මිහන් අම ලියෆරි වාකටම ගේත එම මිගොත මික මිදී කිමි මිහින් ඔටොමැටිකුන් දිය දියුමෙන් නොනේ මිකි මිහම රේවුන් තරිකම ආයක වර බඩ විස්නාගෙන් මිහින් වෙජ්ජ මිහින් වානේ දෙම් වානේ මිහින්නේ දෙන් එමිහු මිෆේ වල වලානේ තිබුණ මිගොත කන්ත කොෆිය දෙන් මිෆේ වල වලානේ මිගොත වර රඟල ප්‍රේවිගෙන් වර රඟල මීග ස්ටෙප් ත බය මේ යන්නේ බලාගෙන් මික මිගොත වානකම රාවාගෙන් මිගොත කුරිකම් කේ මේ නැතිජයක මාගනු ගෙල්ලු මිලුන යුරපෂි යුරපලි බෙන් රෂියා අගෝ තෙව ජෝග්‍රෆිකල් ගොතුන් ගෑවි මාගයෝ අර කොන පම්පුම් ෆොනුවී මාගයෝ එකම ඇමරිකාගේ තෙව මිහාර මි ගන්න මිජේනි ඇට්ලාන්ටික් කඩු හොරස්කොෆ බොඩති ටේකු තව ඒද බොඩති බොඩති බොඩති ටේක් කරතව නොනේ බවුසර් තව එවිම තෙලු ගාගු මි ඉන්තිහාය බොඩු වී මිහාර අනෙක් කොන යුරප් උපද්දා තකිතීගේ ගාගනක බලාකම වෙන්දා 40% ඩා 30% ඇදේ තෙරේ වික්කේ රෂියාය එකම මිහාර ඒ මාකට් ගෙලිච්චි අනකොළ රෂියා අගහේ මේ යන්නේ මේ කීක දන්නවන්නේ මේ අනේ ෆර්ටිලයිසර් ගස් කාණ රෂියා එකේ දුනේ ගෙවවන ගස් කාණ වරන් අගහේක යුරප ෆෝර්කුත් මේහර රෂියා දෙකොළ ෆෙවරලිම මේ හඟුරාම අගුලකින් එක්කල් ෆර්ටිලයිසර් ස්නුජිබේ මිජෙහෙනි දුරුම් ගන්න ඒවස් යුරප දඬු වෙරින් අනක අයතුර හරදේ එම වාක්‍යයේ කි දඬු වෙරින් එම්මෙ පොඩ බේනවා ඇත්තකි තෙලා එමෙ ට්‍රැක්ටර තකාචි දුවුමා එමෙ මෙෂිනරි තකා හාවෙස්ට් කරම බේනවා ආලා තකා මියුරැච්චක බේනවනේ තියෝ දෙම් බේනවානි කොච්චත්තු දෙම් බේනවානි ෆර්ටිලයිසර් නෝනිය ගස් කාණ මීචිස්සකි කුරීග මිහාර මි ගන්න වුර ඩබල් ඩබල් අගයක ලිවේචිස්සේ ඒචි අගබොඩ කරම ගහත ගොති ඇමරිකා එමෙ කරාවක් කුරිකම කි අනක කුරීග හමයි ගොත යුරප්ගේ ෆෑසා යුරෝ දුවාදම ගොස ඇමරිකා ගොත රේවි ඒ යුරෝගේ සෝබුන් ඇමරිකා ඩොලර බොරු වරා ඇමරිකාගේ ඩොමිනේෂන් ගෙල්ලි දා නැති හැම යුරෝ සලාකොල්ලි ඒ ඩොමිනේෂන් සලාකොල්ලි එම ඒගොත ඇමරිකාය යුරෝපකි බෑවරින්කම වියස් ඇමරිකාගේ මස්ලහත උති යුරප් ඇමරිකාගේ මුසුතරේ ලාෆා ඇමරිකාය යුරප් ඉක්සෝදි ගොතන් ඩිපෙන්ඩ් වා ගොත බේවු එම ඒගොත කුරි කම කෙමි ඒ යුරප් මියොන් ඒ මුණා වාකේ
1: චවදර බුඩ ශුකුරියංගේ තෝ ප්‍රෝග්‍රෑම වඩාතේ හිස්සා කොලේ මාලුමාත ටකා ತುಣಿಯಕಳಿ ಗೆಮೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಕತಿ ಬೆಫ್ನ ಹಿಸಾ ಮೌಲು ಮಾತ್ಮಿ ಹಿಸಾ ಕೊಲಿ ರಷ್ಯಾ ಯುಕ್ರೇನ್ ಗೆ ಹಕ್ಕತಾ ಗೆ ಮರಕಸ್ ತಕ ಹಮಲಾ ದಿನು ಮೇ ಮೌಲು ಗೆ ಮಚ್ಚ ಉಮೇದ್ ಕುರಣೆ ಮಿಕ ಮಾಗುಳು ಹುರಿ ತಫ್ಸೀಲಿ ಮುಹಿ ಮೌಲು ಮಾತಾ ಕೆ ತುಣಿಯಕಳಿ ಗೆಮೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಗೆಡ್ಸ್ ರಕಮ ಪ್ರೋಗ್ರಾಮ್ ಬೆಲಿ ವದಿ ಹಾ ಮಿಯಾ ಕಿ ಗಾರೇಡು ಗಡಸು ಹುರಿ ಹಫರತಕ ಶುಕ್ರ ಅದಾ ಕರು ಮಕ್ಕಿ ವೇಲಾಣ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ.

0: එංහා 4142 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: අයකෝබ මිහාර් විෆාර් විෂුම්ගේ කන්ත කිහයි සබකම් මෙදී
3: මිහාර් දෙන් හුරිහකම් මෙනේ මොනේ කොතල් කන්ත නෝනේ එකමා දානේ රංගල දෙමාල නේංගෙ මෙවලෙ
2: කොංග මෙ බේනුම් මනි
3: බේනුමනි හරින් දේ ඩිසයින කපි හරය නම ලෝගෝ නම්බර් ජාව කොතල් හදන
2: එහෙම ය දේවල කොතල් ෆැක්ටරිය
3: කොතල් ෆැක්ටරි
2: ආ බේනුම් කුලේ කුම් බේනුම් ඩිසයින කන් එතන කොතල් හදා දේනි
3: සයිස්
2: බේනුම් සයිස් ස්මෝල් මීඩියම් ලාර්ජ් එක්සෙල් ඩබල් එක්සෙල් වෙස්
3: කොන්ත හිටන් හුන්නනි
2: කොතල් හදා ෆැක්ටරි හුන්නනි කියලා ෆුෂීග හෝල්සෙල් කො රීටේල් කො ලිබේ ෆිහාරෙන් හුරේ
4: ගඩින් අගඩි ෆන්සස් නෝමිනට් වීසිකුන්තු මේ දිවේ රාජ්‍ය ගඩු දිවේ රාජ්‍ය ගඩුන් දෙමිගෙන ස්තනී දීරාග දිවෙහි ප්‍රීමේ ලීක ඕඩි ස්පෝර්ට්ස් ක්ලබ් අධිකද්දු ස්පෝර්ට්ස් ක්ලබ් බද්දල් කුරා මැච් ගලොල රස්මී බෝල දඬුක මේ මැච් කුරියද්දා ගෞතක අඩු වගතුන් ගෙනස් තිනු මැට්ටකා මේ හවල් කොල්ලනී අලුගුන් මෙගේ ප්‍රෙසෙන්ටර් මොහොමද් රමීසා
5: ආ ශුක්‍රයාරත් ෆන්

0: ඉල්මීනූරුම් හිත්තං ආරෝකුරුවා දෙදුණියගේ වාජ්‍යවරිකම මගු දක්කාදේ.
1: තුළහෙෝ ෆුදුන්තෙරි උෆාවිර දිරුල්මකක් රාස්තා ෆහිකොත්තේ.
0: උම්මීදු ආකොද්දී එකනිවරිකං ෆිලුවාදේ.
1: දිවහිරාච්චයගේ අඩු
0: එංහා සතරසයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව්
1: අටිහ නුවෙන් මෙකහත්ස් FM බෑන්ඩ්.

0: කීරිත කොරුවානකී එම්මෙ මතිවිරිෆොයි
1: එපතුගවා බයෙන් ආයත්තකා සූරැත්ත බාබාලෙද්දී තපාත් හාදිසාතකා සබප්තකා ගොඩගෙන
0: එ හාදිසාතකා සබප්ත එහුන් තෙරිනා හමේ ගෙනස්ටනි
1: සබබුන් නොසූල්
0: ආදිත දොහුගෙ හිඳුණු දිහකට තිරිහුන්
1: රිපීට් හොම දොහුගෙරේ දිහකට තිරිහුන් අදි හොනිර දොහුගෙ මෙන්දර එක ජහයර
0: හමේකනි දිවේ රාජ්‍ය කඩු
1: එංහා 4349 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි 89 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
0: ඉන්තිසාර කොල්ලපා

0: ගඩින් ෆතිහ් හතරගඩි 30 මිනිට් මේ දිවි රාජ්‍යයේ ගඩු.
1: හිදායතුගේ මගුදායි.